0: ඉඳ ගන්න දෙනවද?
1: අජීවී තතින් නැගෙන සංගීත සරණිය.
2: Inanimate strings speak more effectively than the human voice.

අදට දිවේදනා කඳුල පිසලන්න සතුට තවරන්න සුවඳක් ලෙසින්

එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව ඉඳිද්දී ලියූ කවියක්. අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ. රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කඤ්ඤම් පෙරහැර කරඤ්ඤම් සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤම්.